0: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
1: ජර්මනියෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
2: Streichen nur, Sie hören Lanka Radio über Radio Darmstadt DAB und weltweit können Sie auch uns hören, radiodarmstadt.de und lankaradio.lk, unsere Webseite. Ich grüße Sie in singalesische Sprache aus Sri Lanka, Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Vela Maharitam Dawal Ekapasui Vinadya, Obame Sandene, Radio Darmstadt, Jatantra Seve, Obavitagenen, Lanka Radio Singal Vatsatanita. Obatapulwang Apata Samandene, DAB, Nava Taksane Yatate Ho, Lopana Sitna, Obatapulwang Apata Samagekwan, lankaradio.lk, and Webbadavin Sa, Radio Darmstadt.lk. DE අපේ වෙබ් අඩවිය. ජය සතුට වාසනාව සමග තවත් ලස්සන දවසකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. සිකරන් උන්ස රයිසන් උන්සන් හොට්ලයින් 06957000. ඔබට පුළුවන් අපේ හොට්ලයින් එකට අමතන්න 06151817003. ඔබ ජර්මනියෙන් පිට සිට අමතන්න අමතන්න 00496161 87003ට. ඒ වගේම ඔබට පුළුවන් අපිට ලියන්න info@lankaradio.lk. සිකරන් අවුන් ස්‍රයිබන් info@lankaradio.lk. Unsere Facebook address lautet facebook.com/lankaradio. facebook.com/lankaradio. Apel Facebook lipine facebook.com/lankaradio. Obre pulong apat samogi turu pade chat kan sa impaso unat obre pulong apat message karan.

0: radio.lk.
1: So, heute gibt es 2 Stunden lange Bollywood-Lieder. Gibt es mehrere Millionen Lieder, aber wir haben ausgewählt für 2 Stunden berühmte ältere Lieder. Also 1950, 60, 70 und 80er Jahren gab es super tolle Singer wie Lata Mangeshkar, Mohammed Rafi, Mukesh, S.B. Balasundaram, und die spielen wir nächste 2 Stunden. Ada, obergolonge illim anu, bohodenik illim anu, apraliatibna bohodenik, itamatma, kamatikela parana hindi gita san, enisama, di vadibandenik illatibunu, janapriya gita, Lata Mangeshkar, Mohammed Rafi, Manna De, Kishore Kumar, Asha Bhosle, wagem S.B. Balasundaram vani kachege gita, masudanankara, obertagene. Evagem gita keepeka, single anuade, ඔබට කියන්න පුළුවන් ඒකත් මා සූදානම් කර ඔබ වෙනුවෙන්ම අපි මුලින්ම සවන් දෙමු ආශා බෝස්ලේගේ මේ ගීතයට ඉතාමත් ජනප්‍රිය ගීතයක් මේ ආශා බෝස්ලේ

0: මීළඟට මා සූදානම් කරේ ඔබට ඇසන්න හින්දි සංගීතයේ සදාකාලික ආදර ගීතයක්. Heute präsentieren wir Ihnen eine zeitlosen Klassiker der indischen Musik. Kishore Kumar ගේ මధుර හඬින් ගැයූ තුම්බින් ජවෝන් කහන් ගේ සුගන් ෆොන් ද unvergessliche Stimme Kishore Kumars ඔබ නැතුව මට යන්න තැනක් නැහැ කියන හදවතේ ගැඹුරු ආදරය ගැන කියන ගීතයක්. Ein Lied der Sehnsucht, Hingabe und eine Liebe, die das ganze Leben verändert. ඔහුගේ ලෝකය හිස්ව තිබුණත් ඔබ ඇවිත් පටන් ගත්තාම ඒ ලෝකය ආලෝකවත් වෙනවා. Diese Melodie erzählt von einer Verbindung, die stark genug ist, jede Distanz zu überwinden. දුරකට වත් හදවත වෙන් කරන්න බැරි ආකර්ෂණය අද අපි ඒ සුවඳ ඔබට අරගෙන එනවා. Lehnen Sie sich zurück und genießen Sie diesen magischen Moment der Musik. Tum bin jau kahan. Ge sungan pom Kishore Kumar.
1: Tum bin jau kahan.
2: චිත්‍රපටය ප්‍යා කා මෝසම් ඔබ නැතුව මා කොහේ නම් යන්නද ලොව අන් කිසිවෙකුත් නොපතමි මම ඔබේ ආදරය පිරුණු ඔබේ නෙත් යොමු කරන්න මාගේ හිසේ සිට දෙපතුල දක්වාම මා ඔබේ ආදරයයි මා වැළඳ ගන්න මගේ හද ඔබ ලැබෙනතුරු නොසන්සුන්ය ඔබට ආදරය කරමින් මා කොතරම් ලොව සැරිසරුවෙමිද ඔබ අහිමුව මා කොහේ නම් යන්නද ආදරිය මේ ආදරයේ ශෘතුවයි මා සැරිසරන්නේ කොහේද මගේ සිත සතුටෙනි මා තනිව සිටියද මගේ හදවත පිරී ඇත ඒ මා ඔබට ආදරය නිසාවෙනි

මගේ සිරුරත් මනසත් සතුටින් මත්ව කී ගයති. මට මගේ හදවත පාලනය කරගත නොහැකිය. මේ වස්දඩු වයන්න කවරෙක්ද? මගේ සොඳුරු සිහින තුලින් මම සොඳුරු ජීවිතයක් දුටුවෙමි. මම සමාජයේ සීමා බිඳිමි. තනිවම මෙසේ මා කොහි යන්නේදයි දන්නේ දෙවියනි ඔබ පමණි. මේ වස්දඩු රාවය කෙතරම් මා වසී කර ඇතිද? වසන්තයේ පැමිණියාක් මෙන් මට හැඟෙයි. මා ඉදිරියේ මෙසේ රන් පැහැය පැතුරුවේ කවුරුන්ද? මගේ හදවත පැහැර ගැනීමට පැමිණ ඇත්තේ කවරෙක්ද? මාහට මගේ සිරුරේ නර්තනය නවතා ගත නොහැකිය. මගේ සිරුරත් මනසත් සතුටින් මත්වී ගී ගයති. මේ 1954 තිරගත වුණු නාගින් චිත්‍රපටයට ලතා මංගිස්කාර් ගැයූ ගීතය.

මේ නිල්වන් අහස් වියන යටින් ආදරේ ලොව පිබිදේ හිමිදිරි උදේදිත් හිරු බැස යන සන්ධ්‍යාවේදිත් මගේ පැතුමද එයයි මුතුන් උදෑසන පිළිමුදු මල් පෙති මත විසිරි ඔවුන්ගේ පැතුම් පුබුදති අතු අතර සතුටින් දැවටමින් තුරුලතා වැළඳ ගනිති විල්දිය ගංගා ජලය හා මුසුවි මුහුද වෙත වේගයෙන් ඇදෙති මේ නිල්වන් ආස වියන යටින්.

ඔබ සමන් දෙන්නේ ජර්මනියේ සිට ගුවන් රේඛන ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. So next lead from Talat Mahmood. මීළඟ ගීතය Talat Mahmood ගෙන් අපි සමන් දෙමු. ඒ ගීතේට

ඔබේ රුව පැහැපත්වුවද අඳුරු වුවද කම් නැත. මේ ලෝකයේ අයිති හදවත් ඇත්තන්ට සිනහවෙන් ජීවත් වන්නේද සිනහවෙන් මරණය කරා යන්නේද අප වැනි හදවත් ඇත්තෝය. අරුණෝදයේ සිට සන්ධ්‍යාව වනතෙක් මේ මාවත් පිරි ඇත්තේ අපගේ ගීනාදෙන්. අපගේ ජීවිතය සංගීතයයි. මේ අපේ ජීවිකාවයි. අප රන් රිදී සොයන්නේ නැත. මිතුර ජීවිතය කෙටිය. එය සතුටින් ගත කරන්න. ඔබ කුමක් කළද එය සතුටින් ආදරෙන් සිදු කරන්න.

0: चित्रपट एउटा संगीत छापे वा शंकर चाय किसन दस नमस्य फनसमय सेप्टेम्बर मे चित्रपट तिरगत हुन राज कपूर तमाय मे चित्रपट अध्यक्ष नै गर्दै बिन्ने एवगेमा राज कपूर समग नर्गिस मे चित्रपट रंग पानो एकम फेसबुक एक एक निक लिल तीनो कोहमुद मे विस्तर मंकियाने आई मे सिंगल गीतोल विस्तर नोकियाने के लाओ सिंगल गीतोल गायक होया गन्ने का इतामत मा अमारु दयक गायक हो गीते लिया संगीतवत करपु कट्टिय गन किसिम तोरतुरक होया गन्नो कियने का අර ඉබ්බංගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ඒ නිසා ඉතාමත්ම කනගාටු නමුත් අනිත් රටවල් වල ගීත වලට සෑම විස්තරයක්ම අන්තර්ජාලය මගින් සොයා ගන්න පුළුවන්. ඔබේ සුන්දරත්වය මා මත්මත් කරයි. මගේ ආදරය උමතු වී ඇත. එනමුත් අපි වරදක් නොකරමු. මේ රාත්‍රිය මා වසඟ කරයි. මේ වැහි අඳුර මා සිත බැඳගනි. මේ රාත්‍රියේ මුළු ලොවම ආදරේ නම් මදුවිත තොලගා ඇත. මේ මත්තුල් සිතුව අපගේ සිත මුලා කර ඇත. අපි දැන් හමුවන්නේ කුණාටුවක් මෙන් කැළඹීමෙනි. ඒ කුණාටුවක් මැද මුහුදු රැලි වෙරළෙහි තදින් හැපෙන්නාක් වැනිය. ලොව අපෝ නවතයි. ඔබ දුරින් සිටින්න මාහට ලන් නොවන්න. එනමුත් අප දුරස් විය යුතු බව මම මගේ හදවතට වටහා දෙන්නේ කෙසේද? චිත්‍රපටයේ ආරාධනා ශ්‍රමිලා තාගුරු සමග රාජස්කන්න මේ චිත්‍රපටයේ රඟපාන ප්‍රධාන චරිත සංගීතය සැපයුවා SD බර්මන් 1969 ගායනය කරන්නේ කිෂෝර් කුමාර් පද රචනය ආනන්ද බක්ෂිගෙන්.
1: Wir bringen Ihnen einen ersten Klassiker der indischen Musikgeschichte aus dem Jahr 1969 aus dem Film Aradhana. Gesungen von der legendären Stimme Kishore Kumar, Rup Tera Mastana. Dieses Lied fängt die Magie einer berauschenden Nacht ein. Leidenschaft, Romantik und eine unwiderstehliche Anziehung zwischen zwei Menschen. Die Komposition von S.D. Burman und die Texte von Anand Bakshi machen diesen Song einen zeitlosen Meisterwerk, das bis heute Millionen berührt. Lehnen Sie sich zurück und genießen Sie einen unvergesslichen Moment der Musikgeschichte. Rup Tera Mastana.
0: Rajesh Khanna, die Schauspielerin, und die Schauspieler hat diesen Film gespielt. Jetzt hören wir dieses Lied.

සමහර විට මේ චිත්‍රපටයේ බලලා ඉන්න අයට මිස් දර්ශනයේ මතකයට නැගෙන්නේ නැති ඉතාමත්ම ලස්සන දර්ශනයක් ආරාධනා චිත්‍රපටයේ. මිලන් ගීතය ලතා මංගෙස්කර්ගෙන් චිත්‍රපටයේ මදුමතී.

කුසුම් මෙහි පිපෙන්නේ පරව යාමටද හදවත් මෙහි හමුවන්නේ වෙන්ව යාමටද හෙට දින මේ ආදරණීය සමය පැවතීදයි අපි නොදනිමු මේ වසන්තයේ හෙට දින පවතීදයි අප නොදනිමු ඒ නිසා මේ මොහොතේ අපි ආදරයේ පහස ලබමු දෙතොල් පියවි තිබුණද ඒවා මිහිරි යමක් මුමුණන්නට පොපියයි අප එක්ව සිටින මේ මොහොතේ ඔබේ සතුට දසත පතුරවන්න කුසුම් මෙහි පිපෙන්නේ පරව යාමටද හදවත් මෙහි හමුවන්නේ වෙන්ව යාමටද 1971 කේ සර්මිලි චිත්‍රපටයේ සංගීතය සැපයුවා එස් ඩී බර්මන් ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර්

මාගේ ජීවිතය ඉලක්කව ඇති බව දනිමි. නොදැන සිටියෙමි. ඒ ගැන මම නොසිතමි. මාගේ එකම පැතුම ඔබේ දෙපතුල මතට මාගේ හදවත පුදදීම විය. එනමුත් මරණයට පසුවද මාට සැනසීමක් නොලැබුණොත් මිතුරනි මා කුමක් කරන්නද? මිනි මරුවා කවුද? මටත් එය කිව නොහැකිය. එහෙත් ඒ ගැන මම නිහඬ වෙමි. කෝලා කවුරුද? දඩයක්කරු කවුරුද? මාහට එය නොකියන්නේ ඇයිද? මා සොඳුර. මම මගේ නිවස හැර ගියේ ඔබ අත් නොහරින බව දිවුරමනි. අවමංගල සාටකෙන් හිස වසාගෙන මම උමතුවෙකු මෙන් ඔබ වෙත පැමිණෙමි. මාගේ ජීවිතයේ ඉලක්කයව ඇති බව මම නොදැන සිටියෙමි. චිත්‍රපටයේ බොම්බේ ටු ගෝවා 1972 තම මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වුණේ. සංගීතවත් කළ SD බර්මන් කිෂෝර් කුමාර් තම මේ ගීතය ගායනය කරන්නේ.

මම මගේ හදවත පුදකලා කෙනෙකුට වෙනත් කෙනෙකුට ආදරය කරන මොන වගේ සම්ප්‍රදායක්ද මේ සුළඟේ පහනක් දැල්වනවා වගේ වතුරේ ගින්දර පත්තු කරනවා වගේ වේදනාව දරා ගැනීමට අපහසු වන අයුරු ලෝකයට කියන්න අපහසුයි කුණාටුව මාවට මට ආරක්ෂා වීමට නොහැක මම මගේ හදවත ආරක්ෂා නොකරමින් ඈතින් සිටින්නේ නැත මගේ හිතට ආවේ ගින්න නිවි ගියාට පසුයි මට මගේ බලාපොරොත්තු සුංකල හැක්කේ කාටද මගේ සෙවණැල්ල පවා මගෙන් ඈත් වී ඇත මම මගේ හදවත පුදකලා කෙනෙකුට වෙනත් කෙනෙකුට ආදරය කරනවා

ඔබ සමගින් සමුගන්න වේලාව දැන් පැමිණෙනවා ශ්‍රී ලංකා රේඩියෝ රේඩියෝ ඩාම්ස්ටඩ් වෙතින් විසින් නෙක්ස්ට් වෝක සම්ස්ථා වීඩ ෆෝ ඔයිස් දා වි ඉම මිට් ගුට මූසික් උන් සර්නන් මොමන්ටන් ඔබ සමට සුබ සතියන්තයක් සතුටින් පිරුණු සතියක් උන් අයින අංගනේම එල් ෆෝල්ග්‍රයිස වෝක උන්ස ඉස් ඔයිස් අලන් බ්ලයිබ් ගෙසුන් සතුටෙන් සැනසීමෙන් ඉන්න මම රංජන් ධර්මරත්න ඉස්බින් Ranjan Dharmaratna, obage sandimata bohoma stuti. Vielen Dank für Zuhören. Me welawata dawal ekata Lanka Radio wetasathanath samaga etek oba samata vasanawa satuta piri satyantayakata wagema satyekata aashirwadana mama Ranjan Dharmaratna. Vesin vidada next woka up drysen nuwa here by Radio Darmstadt mit Lanka Radio Sendum. Is unso is allen super toller sonniger woka. Ab Pumsendung gibt es polnische Radiosendung Bigos hier bei Radio Darmstadt mit meiner Kollegin Elis Pflister.